කකුරගනරි කරකර පනාල් පුරවරික බෝස්නක පදාලන්න කයින් ආතනරික මී පබලගන බෝල්ගසන් ස්පිරිදෝ තරෙන් බරසෝග නාවක සිදුකෝකන් සමෝංකා ගුරන්නන්න සැසු ක්‍රීස්තෝ ශනසර කාලෙන බ ඕතක් පෝ බය සපශ්‍යෝන් නගම්තින අපයිසිෙන් බක්ව සලාමත් බීනාකිනී තිලෝසෙන් බරි සීපොලෝස්නන් සබී බගාකෝකමුක බෝසින් මක්ක කාන් කයිනී තැනිසකොයන් හවක් නද දොලෝත් para sa Indo. Siriman bagaba maging pagkawin ng kalis si Rare magpasalamat sa imo tino sa ing madisipulos ng sabi magako ka magabusin mag-inom ka ini tining kalis kan sa kuyang dugo kan bago sindani na tipan na papabuloson para sa dosin para sa takol sabag marawat kang mga kasalan gibuan din sabag rumdom sa asako misteryo kan pagtubod.